0: ATVFM නුවදි හේක මෙබහ
1: ශාන්තකා ගුලිපවි ඉක්යාම රීත
2: නවතසා රේ ආතෙස් කුරියේ
1: නුවදි හේක මෙගස් දෙවේ FM ගේ මෙ හැන්ඩි ෆයිල් ලවත කොමස් පෙරේ ටෙලිෆෝන් ෆිල්ම් නු මේ කී හම
0: දිවෙහිඟ මොනිසුයි ෆිල් වැදෙ නුමුග අබදුවස්
3: රාජ්‍ය හෙඳනා

0: نوديها 2 ميجا هرتز تيفي اف ام.
1: كم مدوي بكي تفاتي حساسي كم مي حساسي كفاتوكا اتنهاس كلتا كفروي فاوي
2: ලොයිපා උඵලා හයාතුගේ උජාලාකං හුදුකුලෑගේ සාෆොයි බාර ඇත්තකුන්
1: එකනිවරිකමා වකිෆමුගේ ෆුන් අසර් කළුකුලෑගේ අසරුකද ඉබාර ඇත්තකුන්.

0: දිවහිම් දිවහින්නායකු නොමදිහ එක මෙගහට්ස්
1: අල්ලාහ් අක්බර් අල්ලාහ්

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිහ එක මෙගහර්ට්ස්
1: නොමදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM
2: මිජ හුණිය කන්තක දෙල්ලාහිකන් මෙතනු එම්ම ඉංචි විස්කුරියක ජස්සාදවෙක් නිවරු නොකුරියයා මීම් පිකපෙ විස්කුරියක නුජයෙන්
3: එක්ස්කියස් තංකොල තක්ක ානන්ත
2: දත්තා මවිස් මෙවල නව තංකොල නොදිවිගෙන්න
3: අහරෙන්ගේ දොරුමතීගේ තීනී තියපුර තංකොල කුරිය වෙස් පහත වෙස් ජස්සාදම අහ නගිය වදවේනි
2: එහන්ත සොරි
3: දැල්ලා සමා තිතා ඉඳගෙන් කෝචෙත්ත කියවේනි බේරුන්ගෑ මේවේ අඩුපක් ගඩු ලාහිකෙන්නු කියවාක
4: මම්මා වකි මච්චන් එරියස් කියවේත ජෙහිකෙන් හුරිගෙන් ලවජහා ශෝකුලෙ අඩුනුන් එහෙන් අඩෙන්නේවෙන් අති ඒගේ මතීබෑ හද අඩුපක් ගඩා හැති බොලු කරිස්සායබ
3: දෙන් කී කුරාණී දැර්ෆලා එහෙලි කුඩ මිහ ඉරුකොලින් නුවන් නින්දවාක මිනිකුමැලි සිහාරය අදමිවුණුනි ඒන හේලම් වෛර නමාද වෙස් අර
5: හමහිමේ මාහෝද ගෑම් කුරුම කොම්ම මීහෙකු වෙස් එ මීහෙකේ ෆර්තිය සිම්මා අදා කුරබා
6: දුම්ෆත් ගෙස් මල්කුමකි

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුදුම් බොනෙතේ නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු ඒ කරුණයේ ඒ ආදේහෙන් නෙතේ බොනෙපා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්
2: ආදේශ කරන් දෙකකුමති
3: කලා හුදුන් සිපවකින්දා හික්කෑම් වාහකත අසරුකත රාකුත

මෙරකට මෙවැනි ෆස් කඩ 11 මිනිට් හිඟාව දිවේ FM මොයගොත් කුරේ මෙදනි ටී ටයිම් රික්වෙස්ට් මෙහ සබ අනිකවස් එහුන්තරගේ මෙසේජ් එක කියලා දෙන Hi love, every day I miss you more. Stay strong, my love. I requested to come on the 10th next month. Hope to see you soon. Song ka meoti request kollafa tumsehi. Ehem vima me lavaya ko fina kuriyatana.

0: ATVFM නුවදි හේක මෙබහ
1: ශාන්තකා ගුලිපවි ටිකෑම ප්‍රීත
2: නවතසා රේ ආතෙස් කුරියේ
1: නුවදි හේක මෙගස් දෙවි FM ගේ මෙ හයන්ති බයිලවත කොමස් පෙරිකෙ
2: දුගොන් ෆිල්ම් නුනේ කී
0: හම දිවෙහිගේ මොනිසු හි ෆිල්වැදේ නමුග අබදුවස්

0: Ladies and gentlemen, the game is over.
1: DIVAHIFM නුවදිහ එකම මෙගාහර්ට්ස්. DIVAHINGA මොනිෆුයි ෆිල්වැදී නමුග අබදුවස්.

0: මයින්ගේ අඩු දිවෙහි FM දිවෙහි FM දිවෙහි නෑකු
1: නුවදිහ එකෙම ගහත් දිවෙහි FM

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවයි FM අබදුවස් එම් ගාතුග.
1: MFS.
2: මොනිෆෝයි ෆිලෝම්ගේ දායරා එම් තාජා.

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුන් දුළුම් බොනතේ නේගේ එතන් ඉහසාසෙ
1: මිහාරු එ කරුණයි එ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනෙ කොල්ලා හිඟච්ච
2: ආදේස් කරන් දෙකතුමතේ ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හික්කෑම වාහකත අසරුකත රාකුතකායකු

0: කොම්ම හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනදෑ. අමයකනි නෝදිහ එකෙ මෙගහට් දිවෙහි එෆෙමු.
1: එහෙමද?